0: సందరు రాత్రిక సంగీతం యోరావా సందతరు ఎఫ్ఎం తరంగమాల 102.3 గోని අද 2026 වසරේ පොසොන් මාසයේ එමු නැත්නම් ජුනි මාසයේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා පොසොන් උදාව ළඟ ළඟම එනවා. පොසොන් සඳ නැගී එනවා. ශ්‍රී ලංකාවට නිර්මල බුද්ධ දර්ශනය වැඩම කර වූ දිනය පොසොන් පෝදාව. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ අතිවිශාල සංවර්ධනයක් ඇති වුණා. බුදු දහම වැළඳ ගැනීමත් සමග කලාව, ගෘහ නිර්මාණය ආදී විශාල කර්තව්‍යයන් ගොඩක් ඒ හේතුවෙන් රට තුළ දියුණුවටපත් වුණා. අපි ඒ පිළිබඳව ලබන සතියේ ගීතමය වැඩසටහනකින් සවන් දෙමු. මේ පින්වන්ත මාසයේ සඳතරු තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කුටිකාරගේ සුපෘතු සෙනෙහතෙන් යුතුව ඔබව පිළිගන්නම්. ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

ගීත රචක ප්‍රේමකීර්තිද අල්විස් සූරියන් විසින් රචනා කළ ලදම ගීතය නැගෙනහිර කාන්තාව පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආශ්‍රිත කියා තිබෙනවා. එහිදී බිරිඳ තම ස්වාමියාගෙන් කොතරම් කරදර හිරියර ආවත් තම දරුවන් කෙරෙහි ඇති කරුණාව සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එම කෙනෙහිකම් ඉවසා දරාගෙන සිටිනවා. එච්.එම්. ජයවර්ධන සංගීතඥයා විසින් සංගීතවත් කළ ගීතය ගායනා කරනු ලබන්නේ විසරද මාලනී බලසිංහලයා.

මහගම සේකර සූරීන් විසින් අපූරු කවිපන්තියක් නිර්මාණය කළ තිබෙනවා. එම කවිපන්තිය කොටසක් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හට යොමු කළා තියෙනවා ගීතයක් විදියට. පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට එම ගීතය ගායනා කරනු ලැබුවා. බහු අර්ථ යොදා ගැනීමෙන් විවරණය කරන්නට පුළුවන් මෙම ගීතයේ අද මම ඉදිරිපත් කරන්නේ ගැමියෙකුගේ ඇතිවන සතුට පිළිබඳවයි. පායන කාලයේ ඉවර වෙලා කළු වළාවකින් වැස්සක් විදුලි කොටමින් පැමිණෙන ආකාරය සහ ගැමියාගේ හිතේ ඇති සතුට පිළිබිඹු කරන මෙම ගීතය අද ඔබගේ සවනට

අපගේ ජීවිතයට මේ අගන ඕදන් රහසයක් මතක් කරන්නේ පූජ්‍ය අත්තිදී පුඤ්ඤරසන හිමියන්ගේ සචන සංගීතය ගායනා කරන්නේ නවපරපුරේ ගායක විචාරද ඉන්දික තියනගේ ගායකයා විසින්.

දුප්පත්කම දරිද්‍රතාවය ඉහවා ගොත් සිටින ගම්පද කාන්තාව මුහුණ දෙන දුක් දුම්නස් කම් කටුළු වලට එඩිතරව මුහුද දෙනවා. තම අගහිකාම කොතරම් තිබුණත් දූ දරුවන් සඳහා රෑදහවල් නොයසා වෙහෙසෙනවා කුසට ආහාරයක් නොමැතුව. එවන් මවකගේ පුතෙකු තම විවාහ ජීවිතයේදී ඇතිවෙන අඩලුහුඩුකම් හිතා ක්‍රමක්‍රමයෙන් සෙනෙහස ගිලී යනවා. හරියට යෝධ ඇලේ නැම්ම වගේ. ඔබ දන්න යෝධලේ නැම්ම තියෙන්නේ සැතප මුකට අඟලයි. මේ කෙමැක්කමෙන් ගෙවී යන සෙනෙහස නිසා ඔහු සිදාදී අතරමං වෙනවා. කොතරම් පහසුකම් මෙහි තිබුණත් අම්මා සිහිපත් වෙනවා. ඒ සැඩ සුළඟට වර්ෂාවට මුහුණ දී නොහැකිව තම අම්මාව සොයාගෙන යන්නට පෙළෙනවා. එයා අහන්නේ අම්මාගෙන් ඉන්දි කඩුව ළඟ ඔබ බලා සිටිනවද අම්මේ කියලා. නීතිඥ රම්බණ්ඩා සිරිරත්නයන් විසින් තම අත්දැකීම් අනුව ලියැතිබුම ගීතයේ විශාරද ගුණගාස කපුගේ සූරින් විසින් සංගීතකට ගායනා කරනු ලැබුවා.

මමගේ අදරන්තය වෙනකෙනෙකුට අයිතිකරදීමට කපු මහන්සික මගින් මංගල ඔය අසාර්ථක වීමට ඒ ආදරවංශා විසින් කියන ලද වස් කවියක මේ අපිදැන් ස්තූරීන්ගේ රචනයක් සංගීතවත්කට ගායනා කරන්නේ විශාරද සමන් දෙන්නේ ගායකයා නම්.

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු පාස්කු පහරය ගැන තමන් අත්අඩංගුවට නොගන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනාධිකරණයට පෙස්සමක්. ශ්‍රී ලංකාවේ 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවෙන් හෙළි වූ තොරතුරු මත තස්ත්‍රවාදය වැළැක්වීමේ පරත යටතේ තමන් අත්අඩංගුවටගෙන රැඳුම් නියෝගම යටතේ තබා ගැනීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සමේ වගඋත්තරකත්වයෙන් වශයෙන් පොලිස්පතිවරයා රහස් පොලිස් අධ්‍යක්ෂක සානි අභේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කොට තිබෙනවා. තමන් ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලන නියෝගයක් කොටුව මහිතාතුරයන් නිකුත්කට ඇති බවට ජනමාධ්‍ය මගින් තොරතුරු දැන ගැනීමට ලැබී ඇති බවත්, මේ තත්ත්වය තුළ චැනල් ෆෝ නාලිකාවෙන් ඇලු තොරතුරු මත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මොහොතකෝ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ අවධානමක් පවතින බවත් එම පෙත්සමේ දැක්වෙනවා. රහස් පොලිස් අධ්‍යක්ෂක සානි අභේසේකර මහතා තමන් ජනාධිපතිවරයා වශයෙන් සිටියේදී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අයෙකු බවත් සඳහන් කරන පෙත්සම් කරු මෙම තත්ත්වය යටතේ ඔහුගෙන් සාධාරණයක් හා අපක්ෂපාතී පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවත් කියා සිටිනවා. එමෙන්ම කිසිදු ආකාරයකින් තමන් පාසු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බැවින් තමා අත්අඩංගුවට ගැනීම යාම නීති විරෝධී බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඩෙංගු වන රෝගය රට පුරා පැතිරේ. පසුගිය සති කිහිපය තුළ පැවති අධික වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය පෙරේදා එනම් 16 වෙනිදා පමණක් අලුතෙන් ඩෙංගු රෝගීන් 700ක් පමණ වාර්තා වූ බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මෙම අතරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 41,925 දෙනෙකු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා. එම කාලය තුළ ඩෙංගු මරණ 24ක් වාර්තා වී ඇත අතර ඉන් 4 දෙනෙකු දරුවන් බවද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා. දැනට වාර්තා වී ඩෙංගු රෝගීන්ගේ 51% කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 21,451. පසුගිය වසරට වඩා මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11,000ක පමණ වර්ධනයක් පෙනෙන්නට තිබෙන බවද සමරවීර මහත්මිය ප්‍රකාශ කළා. විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තම පැමිණිලි ලියන්න අලුත් ඇප් එකක්. විදේශගතව සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ට ඉක්මනින් හා පහසුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමු කිරීම සඳහා නව ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ලංකා කොනෙක් නම් වූ මෙම යෙදවුම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් භාවිතා කළ හැකියි. එසේම අධ්‍යාපනය හා පදිංචිය සඳහා විදේශගත වී සිටින ලාංකිකයන්ටද මෙම යෙදවුම ඔස්සේ ඉරිජුවම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුල අංශය වෙත සිය පැමිණිලි ලිඛිතව මෙන්ම හඬපට හා වීඩියෝ දර්ශන මගින්ද ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේදී මෙන් ලෝකයේ ඕනෑම රටකදී මේ යෙදුම එක ලෙසට භාවිතා කිරීමේ හැකියාව පවතින අතර තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වර්තමාන තත්ත්වයේද මෙම යෙදුම හරහා ඉතා පහසුවෙන් පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දී ඇති බවද එම කාර්යාංශය පවසනවා. ලංකා කොනෙක්ට් නම් වූ මෙම යෙදුම Google Play Store හා Apple App Store මාර්ගවලින් නොමිලේ භාගත කරගත හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. පුතා වෙනුවෙන් පැමිණි හිටපු ඇමති පියා FCID විසින් හරවා යවයි. ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ආනයනය කිරීමේ ව්‍යාපතිකස්දී සිදුවී ඇතැයි කියන ඩොලර් මිලියන 110ක වන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳවා තිබූ පුද්ගලයෙකු වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි ඔහුගේ පියා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ FCID විසින් ආපසු හරවා තිබෙනවා. මෙසේ හරවා යවා තිබෙන්නේ යහපාලන ආණ්ඩුවේ වාරිමාර්ග පසු සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා සිටි විජිත විජේමුනි සොයිසා මහතා බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ගෙන්වීමේදී සිදුවී ඇතැයි කියන මෙම වංචාව පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත පැමිණෙන ලෙස විජිත විජේමුනි සොයිසා මහතාගේ පුත්‍රයා දන්වා යවා තිබූ නමුත් ඒ වෙනුවට ප්‍රකාශය ලබා දීමට පැමිණෙත්තේ විජිත විජේමුනි මහතායි. මෙම මූල්‍ය අක්‍රමිකතාවය ගැන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පසුගිය පෙබරවාරි මාසයේදී සොයිසා මහතාගෙන් ප්‍රශ්න කර තිබුණා. ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතවරයා පෙන්ලද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
1: සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3. ළමා කාලය අප සියලු දෙනාටම පොදු දෙයක්. ළමා කාලී සුන්දරත්වය අප සැප දෙනාටම නිතර සිහිට නැගිනවා. බාහිර ප්‍රශ්නවලින් තොරව ළමා කාලය රිසිසේ ගත කරන්නට හැකිනම් එය හැම දරුවකගේම ජීවිතයට ඉතා අගනා අවස්ථාවක් වෙනවා. එහි සියලුම දරුවන්ට එම සුන්දර ළමා කාලී ගත කරන්නට හැකි නුවන අවස්ථා මතුවෙනවා. ආර්ථික හා වෙනත් විවිධ හේතුන් මත තම ළමා කාලී සුන්දරත්වය කැප කරන්නට සමහර දරුවන්ට සිදුවෙනවා. ඉතින් අපි අද අදහස් කළා එවන් කැපකිරීම් කළ දරුවන්ගේ අත්දැකීම් පිළිබිඹුවන ගීත කීපයක් දවසේ ගීපොකුරට එක් කරන්නට. තම පවුලේ ආර්ථික අපහසුකම් පිරිමහ ගන්නට තම අධ්‍යාපනය කැප කරමින් තම සුන්දර ළමා කාලයේ නිදහස කැප කරමින් සිටින සහෝදරයෙක් හා සහෝදරියකගේ ඒ දුක්බර කතාව අප ඔබ වෙත ගෙනෙන පළමු ගීතයේ අන්තර්ගත වෙනවා. බන්දුර නානායකර වසම්ගේ ගීපද රචනයක් ආනන්ද ගම්ගේ විසින් සංගීතවත් කොට තිබෙනවා. විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හා ලිලුම් රත්නායක විසින් ගායනා කරන මෙම ගීතය අඹයහලු ටෙලිනාට්‍ය වෙනුවෙන් නිර්මාණය වූවා. ඉතින් අහල බලන්න ඔවුන් කුමන ආකාරයේ හැකියාවක්ද තම මව්පියන් දැකබලා ගැනීම වෙනුවෙන් යොදා ගන්නේ කියලා.

සුන්දර ළමා කාලය එක් පිරිසක් ඉතා කෙළිදෙලින් ගත කරන අතර තව සමහරෙක් එම අවස්ථාව තම පවුලේ අගහිඟකම් පිටිපසා ගන්නට තම දෙමව්පියන්ට ශක්තියක් වෙන්නට යොදා ගන්නවා. සමන් චන්ද්‍රා තිරසිංහන්ගේ පද රචනයක් සංගීතත් කොට ඇත්තේ සරත් දසනායක විසිනි. ගීති ගායනයේ චන්ද්‍රාණී ගුණවර්ධන. අහල බලන්න, මේ කුඩා දියණිය කොහොමද තම පවුලේ ජීවිකාව සරි කරලන්නට උදව්වක් වෙන්නේ කියලා.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ ජීවිතයේ ඒ සුන්දර ළමා කාලය හා විවිධ හේතුන් මත ළමාවිය කැපකර තම පවුලට සවියක් වන දරුවන් පිළිබඳ කීවෙන ගීත කීපයකටනේ. අප මීළඟට තෝරාගත් ගීතින් කියවෙන්නෙත් තම ළමා කාලය සමාජයේ යහපත වෙනුවෙන් කැපකරපු තවත් කුඩා දරුවෙකු ගැනයි. ප්‍රියානන්ද විජේසුන්දර විසින් රචිත මෙම ගීතේ මහාචාර්ය සනත් නන්දසිරි විසින් සංගීතවත් කුට ගායනා කර තිබෙනවා. අහල බලන්න, කුඩා සාමණේර හිමිවරුන් අපේ ශාසනය රැක ගැනීමට කුතරම් කැපකිරීමක් කරනවද කියලා.

ශ්‍රී ලංකා තරුණ සේවා සංගීත අංශයෙන් බිහි වූ චන්දන ලියනාරච්චි ගායකයා විසින් ගායනා කළ මේ ප්‍රේමාමිත ගීතය විසරද නිහල් ගම්මේවා ගීත රචකයා විසින් රචනා කොට සංගීතවත් කර තිබෙනවා. එම මිහිරි ගීතය ඔබගේ සවනට.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: කුඩා වේදී ඔලින්ද ඇටවලින් තෙමු මාලේ රටින් රණින් තනු තැල්ලක් පී තමාගේ කරට වැටෙන තුරු ආසාවෙන් හිනමවන පියචිගේ ප්‍රාර්ථනාවක් ගායනේ ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණී පෙරේරාගෙන්.

වැලිගොඩ දැමීමෙන් ඇතිවෙන පරිසර දූෂණය, පරිසර හානිය කතරම්ද කියලා අපිට හිතාගන්නවත් බැහැ. ඒ හේතුවෙන්ම ස්වභාවය අපිට දඬුවම් කරනවා. සෙල්ටන් මැද්දපුල තෝරින් විසින් රචිත මෙම ගීතය ඒට කදිම උදාහරණයක්. අපි ගීතයට සමන් දෙමු.

0: ඔබගින් සමුගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපාකුල රත්න කාමිනී නාරම්පණාව තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.